කස සයෝසීස විඛේ වාච හර රාජ සමජ මන බවරාරේ නිර්පේ හොය න හර පජේ මන බවරාරේ ගයෝ න රාම ජහාජ රාව මර්කට මුෂ්ටි අනාජ කී මන බවරාරේ ලීනි හාත් පසාරේ චූතන කෝ සහසා පරයා

ආගේ ආසමෛලා පඤ්ඤා දුක් රෝග පහේ ගත් සම්තේ මන නිර්මල හර හර ගුණ ගායේ.